කොම්මේ හප්තයි කිවිස් හෝම දෝහගෙරේ අග්ගඩි පනද අමයි එකනි නෝදිහ එක මෙග හර්ට් දිවහි එෆෙමු ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගුමත්තට.

0: ගරදියක හුන්නා නේනු මස් එමස් දති කියනි
1: එම හෙන්නු
0: හම වලෝ මස්
1: හුරෙන්නු ගරුදිය කක්කා හම වලෝ කොස් හුරෙන්නු හ්ම් ඒකෙ මස් මා මීරේ ගරුදිය එයි හුන්නා තෙම්ම හවුරේ ඒකෙ මස්
0: හා ඕකේ එහෙම වීම දැන් ඒ ගරුදිය තෙලි ගොන්න මහ කියනෙන් හදානි
1: එවෙස් සමේ
0: එවෙස් ක ඒ අලාෆා දි වකින් වලෝ මස්
2: ඒ නුලා වලෝ මස්
0: ಕಾಲರಿಹೇವಿಯರ್ಸ್ ಅದೇ ಬತಾಯಕಿವೆಜ್ಜಾ ರೋಷಿ ತೆಂಗ್ ಓಕೆ ಅದೋ
1: ರೋಷಿ ಓಕೆ ಮೂರೇ ತವರು ನೀರು ಕೊಂಗಿ ಹರಿಹರಿ ಕಾಲ ಓಕೆ ಈಗ ನಾಮ ಗೊತ್ತಿಗೆ
2: ಅಜ್ಲಾ
0: ಗರುದಿಯಾವರ ಗರುದಿಯಾಗ ಮಿ ದೆಕ್ಕು ಮುಕ್ಕಾಲಾಯ ಹಾಸೈ ಕೊಂಬೇಕ
2: ಬಂದು ದೋಸ್ತೆ ಗದೆ ಕೂರ ಇಕ್ಕಮಕ್ಕಿ ಮಿಹಾರೆ ಇದೋ ಅಸ್ಲ
0: ರಂಗಳು ಎಂ ವಿ ಮಾರ್ಮೇಲೆ ಲವ ಗೆಣಸ್ತೇನೆ ಅಜ್ಲಾ ಬರ ಬೊಡೆ ಶುಕ್ರಿಯಾ.

ගඩින් දියගඩි තිරීස් ෆස් මිනිට් දිහ සිකුන්තු අල්ම මිගඩී කුරිය මිගෙන්දා ශෝයකි එහුන් තෙරින්ගේ හොවුන් අල්මෙන්ගේ එහුන් තෙරින් හොවා ලවතකා එහුන් තෙරින් ෆොනුවා මෙසෙජ් තකා එකීග ෂෝ කුරිය දානි අනිකන් සම ඉතුරු බේෆ්‍රෙග්ගෙ මෙසෙජෙ මිදන්නවාලනි මිෆහරු මේ අම්මාර් ෆොනුවා ෆොයි මෙසෙජෙ Hello wife, I wish I could be with you every second, hold you close and never let you go. I miss you more than words can ever explain. I just want you always. To her, play Lobby ke kanduga Ali Ramiz ke. Ema, Lobby ke kanduga Ali Ramiz ke milawa me genis teni. Love forming ge show ge tur bhaveri ka ekiga on kuriya daan.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: දිවිහිය කමුගෙනස්තෙන
1: වයිරල්
2: එක ගොයිකුතු මක්පු ලෙස්වා ලවතකා එක චාර්තවගේ එම ටොප් ලවතකා අද මිනුවනස් එක පලටෆෝර්ම් තවගේ එම වයිරල් ලවත
1: viral
3: vibe komme hafta gives aditya dohoge mendur fo dej jahair repeat homa dohoge regand egar jahair adi angar dohoge mendamu bahar jahair
0: viral vibe hama ekani modi heke megahertz divi fm
4: ಿಫವಿ
5: ರೀತಿ ರೇ ಆತೆಸ್ಕುರಿಯೇ.

හමුග අබදුවෙස්. දිවෙහි FM දිවෙහින් නායකු නොමදිහ එකෙන් මෙගහට්ස්.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොදිහ එක මෙගහට්ස් දිවහිම්.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුළුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙකතුමති ජහමේ සනා
3: කලා හුදුන් සිපවකින්දා හික්ගෑම වාහකත අසරුකත රාගුතකායකු

0: කලායි හුදුම් අමේකන 91.1 MHz දිවේ FM
1: නොදී එක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මගාතු

0: නොදෙහිගම ගත් හෙ ොම්ම ගඩිගලගම කුරියම ට ම ි ශෝ ගන විස්සරගම තුර හොතරේ ම හක කාලන් ගුඩා ලි මනි මුණ මොනි කියන හාලු
1: හවර
0: බර බරාබර හමයින්ගේ කොංහමගත ඔලෙන්
1: පොඩි ගාන
0: පෝකි බා පිහ
1: දිහවරක් ගපුලි වනීම ගානලාසා අලමරල්ලාසා භාත්තමේ
0: දෙඟකීගේ ඒකින් කිකී කුරණි
1: අස්ලු හිතුගෝති පොඩි හේතුම්
0: අඩ්ඩුමි හුණ එකෙන් නුන් තහෙදෙන් දො ද හම එෆෙම්වරන් හතුන්ත
1: අඩ්ඩු පොඩිමනේ නොකම
0: කෑමෙන්නු රහය අඩක් කියාද වෙන ඒ නනස් ඒ බයික කම්න එබේ හද ච්චිතාද මනිය ඇද ඒක රහ බෙලියස් මනිය හම බුණාන මනියේ හද ච්චසේ මීරි එන්තවන්ඩ අමිල්ලයන් අද මා මීරුකෝ එච්චි මී වියපාරය හද ච්චතව රමිල්ල එකං හද ච හම බුඩතනුම මීරුකොන් හදානද එහෙම්වීම දිහ ගබලි ගානල්ල පලමාරිල්ල ති බහට්ට දෙන තින් අනේ නොබැයි නවානත ගෙන ද
1: නවාන කතම හෙවෙස කලානේ මේ සූරජවත්තරකද
0: අඩී ෆ්‍රීසර වත්තර ද ලේම හො හෙම්බේනු කුරවෙන වාහකේ කිතම දුව හෙබේස්ත ඕකේ ඒ මේදක් කාසම සකතකි දෙමති බොන්ඩයා හමේ දෙවැනි කොඳ ඔහුන් හදන්
1: ශේෂේ
0: හස්ථාව ඔ ඕකේ මසකත කොඩක ලොයිකමෙන් අයිම තිගේ කාල බුර කංගන් කුරවෙනද
1: අදි හෝදංජ එච්චි හොන්නාති වෙටියා හකුරා අනේ දොන්කේ පතා එකාවෙච්චි අදි හෝතුමො
0: තිහෙන්වෙන් ඕකේ එහෙමේ මම් මොනීය කොල්ලවේ ජහාල දේන්වි
1: ගෙනගෙද
0: ඕකේ හාස කොල්ලානො ජහල්දනගේ වක්වෙලා
1: බාචේතුවක් ඇ
0: ආමනිය විසිගේ

Shamiyani. ගිරි ගොල්ගුනේ කුරෙමෙගෙන්දා ශාවියනි ෂෝග දෙම් මිහි මනාල් දෙනි ලවෙගේ ශරහ ඉංගේත ලවෙගේ ශරහ බලාලා අගුන්ෙන් ගෙරිස්ති ෆමි වෙනි මියදු මි බලාලා නි මුඛ්තාර්ගේ අදු වීරෝෂේ මි ලවෙගේ ශරහ මිහි මනාල්

0: නුව දන්නත අද ජාසෙන්ට වාර ස්මෙල් හම මෙහෙන් කළ සලාන් කොල්ලා ද කොඩ කොඩු ගැල වාර තෙන් එක් කළ රීති දෙන් හම එන ඉගේ මෙයින්ටයින් කුරුමා වර සලි දැන් අස හිසාබුම් බොඩන් එක් කළමි ෆේන් නැති එහෙන් ගොතක බදල්වගෙන් දේ ද
1: ශාරුක කොම් ෆිල්මෙන් එම්ම ගීනෑම් බෙලි ෆොහුන්නානි
0: අස එම්ම ගීනෑම් බෙලි ෆෙන්නානි හම ದಿಲ್ವಾಲೆ ದೂಧನೆ ಅಲೆ ಜಾಂಗೆ ಕರ ಗಿನಂಗೆ ಎತಿ ಅಸು ಬೆಲಿಫನೆಗೆ ಹಮ ದೆಂ ಬಾಜಿ ಗರವ ಸುಣ್ಣ ಅಸು ಬೆಲಿಫದೋ
1: ಹಿಂಗ ಐತನು ಕೊಮ್ಮೆ ಸೇಫ್ ಫಿಲ್ಮ್ ಗೆ ಲಾವೆ ಜಾ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: රීත් අබදුවස් රීත්

0: නුවදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මේ ගාතුක
1: රීත් අපතු වෙස් රීත්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවැදේ නමුග අබදුවස්
1: රීඩ් අපතවස් රීඩ්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: DIVAHI FM නුවදිහේ එක මෙගාහර්ට්ස් දිවෙහිඟ මොනිෆුයි ෆිල්වැ දෙනුමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: එවෙස් නෆ්සකං එ නෆ්සක කුලදාන වෙගින්වා මින්වරකම් මෙනුවි තක්ලීෆෙන් නුජසවේ. එ නෆ්සෙන් හෝදි හේයුකමෙක්ගේ සවාබ් එ නෆ්සකක් වේ. අදි එ නෆ්සෙන් හෝදි නුබෑකමෙක්ගේ අකාබ් එ නෆ්සෙක්ගේ මච්ච වේ. අළමින්ගේ වෙරි රැස්කලාක් අළමින් හඳානැති ජනම නුවත පස් දෙන්නැති අළමෙන්න කුෂෙ වෙවි ජනම එකමං අළමෙන්න අකූබෑන් නුදෙවවාන් දේවි. අළමෙන්ගේ වෙරි රැස්කලාක් අළමෙන්ගේ කුරින් තිබි මීහුන්නන් උෆුළුම ජෙස්සෙවි ෆද බුරකමෙ අළමෙන් උෆුළුම නුජස්සවාන් දේවි. අළමෙන්ගේ වෙරි රැස්කලාක් අළමෙන්නන් එකමකක් කුල දානවෙ ගෙන්වා කමෙන් උෆුළුම අළමෙන්නන් නුජස්සවාන් දේවි. අදි අළමෙන්නන් අෆූ කුරව්වාන් දේවි. අදි අළමෙන්න ෆාෆ ෆුස්සවාන් දේවි. අදි අළමෙන්න රහ්මෙල්ලවාන් දේවි. ඉබ රස්කලාන්ගේ අළමෙන්ගේ එහී තෙරි වන්ත රස්කලාන්ගේ ෆහෙ කාෆිරු වෙකින්වා මීස්තකුන්ගේ මච්ච අළමෙන්න නස්රු දෙවවාන් දේවි.
1: දිවයි FM 91.1 MHz.